0: ඉකොඩ ලිබේ තිම්මන කොනර මෙචුග හවන කෝනරු හතර මට මේ හරකුල හතමට බෑ කුලේස් මෑනවති හැමතර විකසමකුලග නොත හ. ඉකොඩ ලිේ කෝනරු නගාදන කොන නගාතෙන් ගොස් මිහිරි සේසිීඩෝ ඒටීම් කෙප්ටන් ඉකොඩ ටීම් කෙප්ටන් ගෝල් දෙර අතරේ මටකොල් ලෑබහරි විහි නම්බර කුන්චරිය ඇංගුල් ලවස් ගෝල්දෙර අතරේ තින් හතර කුන් ්‍රමතිබ ඉකොඩ පුරේ නගතින් බෝල බොදන් දිිාකර බොලනක් ඇස්තියයි ගෝල් ගැරිමතින් කෝනර හතර වන කෝන ඉකොඩ ලිබේ මැචු හැබන කෝන. ිාකර ලනික අත් ඩයිමන්ඩ හමත සත්ල තංකල පාතුන් දී කොනන්න කොන නව පාත මෙදරු මතින් කුරිය මදු ති පාත තිබ අක්බෝ අත්ලා පන පරත් අනමතින් කුරිය තිබොන් පොසියෝ බෑකල පාත මෙති නේර ඇතරේ කීප රයිව කෝස් කීප බෝලත්ලා වර මතින් කුරිය ෆොන අල් බෝල හාගේ ගෑගනක මෙල්තර කාකොත පෙනු ජෙ බොල ෙනජම කර කර ති බල ේතර ම වන්න කාර ද කොස නට ත යස ල තකල බාර පා. ප ලබ අරිමති සිංග මෙදන හරස්ක කරිය ොනෝද බෝල මදවන ටීම ගනුව නම්බර කුළුන්තරිය බෝනි අරිමති න එක හත තකල ා න නම්බර ද න ල කර මස කර බොලියෝ අත පනතර වන්න කරතර ද බයි ඩමන්ඩෝ වන ගොද ජල තකල ා සපර කර නවාද ගොඩ මතමතින්දේ බේ. ඒකරිය ොන බව ඉතුරවගොත්තු හැම්මට හොල විච්ච මිහාර ස්ක්‍රීනක ගඩිය අනුම ගඩේ බද ලෑර එක ම ර ක ර ම ගට කු ති කර න ල තරම ර කු ාක හතර කට කු ර හත ට ත් කර බ අමති මදර කාර කර බ කර ර ඕඩනේස් එතන අයිවර කොස් කුළන්තරින් කාර අපති බේන නටවල පහත ජස බ කට කුතර මෙතර හරස් ර කො හත සක ම ර කර කුන්ත්‍ර කන ද ොලත කර කුන්ත ති ල කර ො බල පනට ම ර කොස් කුන්තර කොට කුන්තර බේර බ ිය කර කුන්තර ද ොර කාර පුර කුන්තර ජාජෝම ාර කාරය අයිවර කොස් කුන්තර දිාකර බොල කෝනරක බේර වැස්මති අනක් කාවෙස්. ඉකට ලිබේ පස් වන කෝර එම පහ සිකුන්ත කොතවත්තේ වර රඟල පුරසතක අලු දන්නවාන. ෝනර ස් වන කෝන මැචුගේ අබ්වන කෝන ිකොඩ ල මතු. ඉතුරුවගොතු හැම්මට කුලෙවි ඉතුරු මිනිටක කුළුම් ොරිහම වනී එක සුමක මෙයොත් පුරග මති අයිවරි කෝස්. ඉකඩ කෙප්ටන් නක්ේ සේචේඩෝ නිගනි බෝල හෙස කෝන නග. ොන ගාදන එම පහු මිට අම්මිට මහර කොල හැමිට දීපෙන නගද බල ගෝදර අතර එම පාර කරුන්ත කුරිය ොනවාද බලන කැස අරමති දී රෙී මටකොල කරගට සුමලා පනට ඇතර කුන්තරක වෙට්ටි ොති මැතුව කුළුන් නිමිගෙන් මිදියයි අද මැචු කුළු නිමගේ මෙදිය එක සුමකු අයිවර කෝස්ට මච් කාමයක එම පහු සිකුන්ත කොස්තේ පන නම්බර කුළුන්තරිය බෝධියෝ ජය බෝධිය ඔෆ්ලෑල මෙහර කුළුන්තරය ගුදාාත අනුමනම ෆැන්ඩන අද මෙචු කුළු නිමගේ මෙදේ අද වර ගිනබයක උම්මීතු කුරි ගොතා නොත හිකුර ගොත හිලාා එකකුට මොළවලකම ගෙනබයක් ගබදුකුන් තිබිහෙනම එම පහු වගත් මිනිට කොල්තරේග අයිවර කෝස්ටන් ලඩ ජයහක මච් කාමයක් මෙම අරු මිසාබ
1: ආශකර සිම්රි අලන්මන්ගේ අද සැබ මචන්ගේ හත ජහරල්මන් තිබෙන ස්වඩම අද ටියනිශය මි හල්මෙන් ගෙනස් තේන එම තිබෙන ඉන්සර් කරමාණක අල්ම මේද කරන මහයිසාව මියදගේ මෝගත අල්ම මේ ගෙනස්ත මැචන මාල්ම පහ අල්මන් දී රජ අඩුගේ ආම් ප්‍රග්‍රම්තක හකුර ගෙන්දාන එකම හත ජහර කරබිය එම ජය කල්මෙන් බදල කොදාන
2: එහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව අඩිහනු

0: මෙහරකටින් හැඳුනු නුවගඩි ෆනර මිනිට් මේතිවෙහි රාජ්‍යයකඩු
1: අදුගේ රාජ්‍යය.

ගෙතන් නූන් එහෙන් ගෙතක එ ගෙතකුගෙ අහුළු වෙරින්න සලාම්කො ඉදින ලිබ්ගෙන් ෆුමද්දාන්දෙන් නුවන්නාච. එගොත් තියබෑ මීහුන්නන් හෙවකම් බොඩේ. එයි තියබෑ මීහුන් හඳුමකුරුමට්ටකේ.

හම කෂවරුන් තියබෑ මීහුන්න බයාන් කොද්දනි ආයතකයි තියබෑ මීහුන්ගේ කුරින් ඉස්වෙදිය මීහුන්ගේ මිසාලායි තක්වා වෙරුවේ බිරුවෙතුවා මීහුන්න වාවුසුගේ බස්ෆුලත තිමන් රස්කලාන්ගේ වාවාලෙවීමේ

හම කෂවරුන් අල්ලාහං උඩු තකයි බිම්ගා වහා බයකු අදි දූනි සූෆා සූෆිත එතකෙතීගෙ ෆියත දමාලෑගෙන් උදුහි උදුහි තිබේ හිඳු එකලාංගේ තස්බීහ කිය කියා තිබේකං කලේගෙ ෆානං එංගි වඩා නුගන්නවනී තෝයේ. කොම්මෙ එච්චකම්මෙ එ එච්චෙක්ගෙ අලුකමායි එ එච්චෙක්ගෙ තස්බීහ එංගි ෆාවේ. අල්ලාහී ඒ උරෙන් කුරා කන්ත මොළත් දෙනෝඩිගෙන් වා රස්කලාංගේ.

එකලාංගේ රසූලාය කියමම් වේ. අදි අල්ලාහ බිරු වෙතුවේ එකලාංගේ තක්වා වෙරිවා මිහා දන්නාෂ ෆහේ එවරෙනි හම නසීබ් ලිබගෙන්වා මිහුනේ.

0: ගඩින් මෙන්දුරුන් අඹරා දේජෙහි මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: මී අශාරහරොම්මතේගේ උමරු ෆ්‍රය ખાસ කුරේෆාවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම්ගා අශාරහරන් දශගේ කුඩකු දෙන්නා නොගොලේ අඩා වාහකුරුන් එකශීගෙන් වේ

0: اللهم رب هذه الدعوة التامة والصلاة القائمة، آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة، وابعثه مقاما محمودا الذي وعدته، وارزقنا شفاعته برحمتك يا أرحم الراحمين. وصلى الله على محمد وآله وصحبه وسلم، والحمد لله رب العالمين.
1: දෙමතිය සිවි මිරේගේ මගුරු නමාද වගතුගේ බංගියා බංගිදුවා මාලියා මාලිකාරි ගවාරත්තක මිරේගේ මගුරු නමාද වගතුවි හගටි නවර මිනිට්ක දෙමිගෙනස් තෙනි හිත් කිරිත කුරුවන් කියමු.

0: ගෑම ස්පේන් වාන ගත එන ගයාවටීම ස්පේන වර ඔබනේ ීමක්කම ගොල්වර යාජක බේකුම් විදාාන. ටීම් බට්ටම් කරනේ නිකුතක්කම එන ගොඩ කොන්දි. දෙන් කුරකවා නොත වෝඩ් කපුම් ෘත ලිවමකි එකක්ව සීවස් පුරාණකම නොකම දෙ ගරූපකි උඳ ගරූප බානකම එන එබ උන්මිදේව ඉගේ එන එකමකු. ඒ පහත ජෙන්ජයේ සාබයෙන් නොකම එන ගොරණ මුභාරත දානේ. මුබාරත කුලේනි එමරි දාන් ජහන එමරි දාන් ජහන පහරුවරි කමයකක එනගේ බස් කොටවර මෙහාර කුළුම් ෆෙසුම මෙති මෙහාර තයියාර වෙ මෙහා හිසාබන් කොම කවන්ටවන්න එකක මෙහාර ෆෙසිග මෙදන මුඩි ස්ටේඩියම් මෙති තයියාර කොළුන් තරින් තයියාර තිබේ රෙෆරීස් කරිගට ඇහි කුළුන් තර මෙහාසාම ශිම්රි අරු හවා කොල්දා
1: කවන්ටන් මෙහාර නිමනි රෙෆරි හොරි කරනට තයියාර ස්පේන් රැක්කුදාව ජෝසීග කේපවා හිරිපලාග වැඩැක්කුම් ්‍රසිජ කේපවා කුන්සරින් බැකල පහ දිිමල මෙදා හිසම එම විදර හරස ස්පේන් හාත්‍රයක් කුරේ නල් බොල බාල අර බාරක් ිය නල් පෙරන්ටර අතය අරම කීව ස්පේන් කොන්තරෙන් එම හාතරෙන් කුරියෙන් අස් ල ජමති තර ර කෝත්‍රි ගන සැන්සකල් කෑරෙන් අස්මරන කුරිය ද වැකන මතර කාර ජල තංගල පාත සැන්සකතර හර කෝන්ත්‍රයක එ කර න අරිමතින් ලියෝරට හක මෙති හසම අරමති රොග කෑරරි කෙක්වඩ හස්තරෙන් ඇතර දිබල පෙඩ්‍රි අත්ලා පහත ලෙපොට රුයි බල ල පෙනටිය කර කුරිය ව කොතර නටව කරිය දි බල ලියන්ට කරමති ර කුන්ත නට කර මතර හ මදවර පෙනටිය මෙදර කරු කුන්ත්‍රිය දී බල කුබසි අත පෙනටේ නද කුරල්ල මි පෙනට කන දිමාදක ජහ මතරෙන් ර ල් කොමති කුරෙල්ල චසි කුල කුන්තරී මෙ පරහෑගෙන් දෙවන මට කරුන් කුරිය දැන කුකුරල්ල කුරි කුසාගුලින් දේසයි ජෙහුම කේපවට් පෙනටිය අතිමල් ගෝල්දරි අතරෙකි ප්‍රබෝව ගොල් බාවල්හා කුරිය ලොපේස් ලොපේස් කුරිය කේපවට් හාත අරිමත රොග වරක්කෑරින් කුරියෙන් අස්මිදින් මොන්ටයෝයි මෙන්ටය කුරිය තිම්බල් ලපේස එන කුරිය සමාල් බල දියවට ගස් හාස්ගේ මෙදවර මෙදරුව කෑරිසන් සකදමල් බේරේ බොල රුයිස ස්පේන් ගෙ රිස් බා බොඩම් බෑකොල පහත කුබර්සි සැකතර හුරු කුන්ත්‍රය බෝල අතැන් කුරේ දන ගාව කුරිය ස් මර්ජිලය කාරු කුන්ත්‍රය නක්ටවාලා ලොපෙස්ල මක්ටවාලා කුරිය සංසකල් දුම අරමති රයිස් රයිස් කපොට හ තරෙන් සෙක්සකල් කොලාදව බොල සැමරන කුරේ ජල නිසරත් අරිමති දිම් බොල පුබසි හක මෙති හ මරමති කුර ම ලියට අත කුර පෙට ම හු කුන්ත්‍රය දි බල කොටල කර මසකර ටොරෙසයි ටොරෙස් වෙට්ටිජ බෝධිය ගොල් ගරමති දෙවත ොස් කොනන දඩිය කරින් බේර බොහොනොල දීන ගොල් කුරිමති බෝල බේරු වී ස්පේන් කුලන්තරයා ගෑග ජෙහිප තිම්මිනටුක කුළුම් විහාර මොති ගොල් කුරම තිීජ කේපර් කේපර් ඔෝසීන ගිනේ බෝල බාවල්ල ගෝරි ගෝල්දරිය කෑරෙක් කීපර ගස්සල් කීපර් මතිමතින් කුරිය ෆොනවාල් බල හාක ගෑගනක මෙදින් හස අරිමති රුග ඇකාරරි හරි කුන්ත්‍රිය ගවි බොල ජීව බේර එ ලිමති කේපවාඩ කේපවඩ කුන්තර ආක නිදහසයු හතර කුරිය ඉඹර ලස් ස්පේන් ල ර බල කාරු කුන්ත පින පින තකල කුරිය ති බල ර ලිබේත මසය කුර ඇතිේ ේ ර රන රිය කුරිය ැ ර බල ල බැකල හත ස්පේන් හ ර ස්පේන් ර පොට්

Ja, Fanshum Sagat Rin Kubarsi, Kubarsi at Temporis Matmati Nagadi Mahaf Madura penetry again in Cape half the Rim Fab Spin Kutrabul Korea from about Difaco for Lopez Korea from Ali. Half the Medasa Kukurela Abudu, since Sakadima Medro Akari Arimati at the back of Fata Kubasi, at Lagas Medro Hurasco Cape Port, half the Rin Dimbola, the final back of Fata Lurente Medina Anikas Kubasi, and a back of the area to the area bear Nikmur keeper Simon. Atlens and Saka, the Marukunta, the Molamedron, who has congas mathematic Korea from Valenji, Bolan Aram Midani, Torres control of Fi Penetra, and control of the Fatum, the Molamifa, Difaco, Monteiro, Morini, Kepard Penetra, and Fatum, the Bola, thank you for Kunta, Korea, Mianani, as Korea, Harvey Medais, Amarimati Bola, attacking Korean, as Medron, who has a Korea, the Molamifa, Spain, Kunta, Atlevi Ruiz, Atlens and Saka, the Molamedron, got her back of Fata, the Bola, Kubasi, and a Korean, and as Luis. This ball of FM, Sensaka, the Kurko, a trade, Gila, Rudri, Sensaka, Terrain, Pedri, half Medais, and Metre, but left Kurko made. Keep part of half Terrain, Korea, Dimbola, Clarity, Kofumara, Controller, Torres, Korea, the penetrator, the Manu, a team, including Bortla, Korea, Dimbola, Ruiz, the ball at left, Keep part of Kuntering, Atlang, and Lopez, Tangle, Fat, Penetra, and Kuntering, and Korea from Walibola, Dine, Korea from Walibola, Lopez, the ball, the Kurang Frat, Arimati, penetrator, the Manu, Bera. First minute, Kulay from the Aramati for Tumafu. Epward me, Mubara to World Cup, Epward from Tamachi. Lopez kept up the ball. Elibola, Setsaka at Malu, Kubara Kuntri and Atlaf, Kepral Kuya from Angi on the Tamil. Then Kuntri Kuya from Angi, but Aramati never to go spare. We have to get over for no penalty again. Bola che per continuare a prendere la curia dam tre cambi spin continuare la curia nagadi in penalty di tre nagadi in bola mi fa un keeper va tassi da di Cornegi Pedri keeper il bola rimati keeper half the ring keeper con il caffè col back la fatta di bola ma per fatto penalty di mano con tre di fa rimati penalty rimati bola tanga rimati ronga carry curia ngas curia fon va di bola proprio mati di fa curia ngai carry con tre mondes di vetta masica bol di ben a minute kule bonu reverse back landed mujhe Gina Bay could have got out of the middle of Spain, Varagina, the Narujani, the Rega Krasakola, German Gina, the Narujan, Krasakis, Mimbaratan, our team, Krasauke, Longo, the coolest one of the community, the other day, the Kufansa, San Master, and Germany, the other board of Gomi, the World Cup of Tadrika, and the Gomi, I didn't able to Spain the case on a World Cup of Tadrika, Huri. Gawam ka mihum gina gawam endemis. Cape Verde ka yung Cape Verde umano kaya na kahatol lekte first lekya carry kura wala mihum mo rin. Adi hamo world cup pa bismoling. Half minute kulay feeling yung bisko ko dyan nge Spain kulun tiring manon ball ay feeling half tiring arimati nga sensa ka dumay jila medyo ko wala carry wala medyo ko carry jila arimati ko jila sensa ka tiring kuriya Rodri kuriya timbol at yung manon kuriya medyo Brazil at la half kung medyo nga sa kukurella fahato Laporte. Korea Pedri matematik Korea na formal ball penalty at and dear carrying cape ball kunun tri difa kuri ball at and fahata jela ball at tangola fahata pina jela tangola fahata ball kari kuri kunun tri gavi gavi jeva beer wa miden beer wa kuri ball libeta ma sei kuri tanu petre kuri formal ball difa ko kuri formal half ki medo versen sa ka di beer ball vara ma sei kuri gavi ball libeta na sei na mara ngala ball libeta tanu sen spain kunun tri ngali ball la port Left category in Kulting and Saka Terre Kulti, Dimbola Pedri, and Fratari Matimbola, Takuri, and Haskin, and Dingai, Sankuri, Dimbola, Leonte, Leonte, and Torres at left back of Tangola Fata, Kepard half, and Dimbola Evers Fata, Medina, Kari, Kubasi, and Fratari Matimuri, Deleporte, Dimbola, and Bolivian half, Medina Sala Jilani, Kepard half, and Tangola Kuria, Kukure, Lang, and Fata, and Kaslebot, Deporta, Kukure, Dimbola Penetri, and Tangola Bar, and Etria Demoni. Kepada kunci di fakul berhalf ke meeting hasil final jono balas tidak kurang ke fahat jalan Rodri dah kurang fahat Spain half terendam pada Spain kunci kontrak kepada fahat jalan Leonte atlet meeting kurang carry tangkal meterin Rodri bola atlet marmanu kuri jil half meeting kurang sensor kalau hari mati meeting kurang carry kuri dia Ruiz kuri dia kurang lah meeting kurang penetrasi kerana hari mati kurang warak carry kurang fahat mana kesli Leonte meeting Inte Rodri Rodri Inte dimbola sangole favor father sensa kal kola dimbola huri Kubarsi Kuria huskolla hamidini hanna ber kulun tri Torres penalty ma Torres nagadi ber penalty tri bifar
සීදා කුකුර ්‍රීතා කේප කුන්තරය දෙවන කර පේන් හතර කුන්තර මිහි කේප කුන්තර පේන් කුන්ත්‍ර බෝ ක ැන බො බැකල හත ගහිලන ලියොන්ට ගෙහිලා බොලන් එතර ස්තන් කොලෙන් එතර කුබසි. ොරතම කෝන ස්පේන් නමලිබුණ දීමට කුලේ ෆෙන්ර ස් ස්ේන්ග කෝන නගර හතර කුන්තරින් කෙපට පිනටරිය තරයව තිබි නගාදිින් බෝල පෙටි නගද පට ට කුට ිා පුරිය ම කුර ේතර කුර ම ලගේ කුරිය ද මති ර කුරිය දිම් බෝල ස්පේන් හතර සික ම පේන් ේන් කුන්තරින් අත්ල. එතන ටොරෙස් දිය ටොරෙස් හස්මයි බෝල අයන ති කීපර සයිමන් කීපර රෝසිය බෝලත් ලැස ගුමුතරෙන් කෙබ්‍රල් බෝලත්ලයා බෑකුල පාත කීපර රෝසින් හයි එබට කීපර අක් පට අරු කෑර අනිමති විකුන්තය ඇති බල එන අන රත් අනිමති දීනේ තංකොල පාර්වී දෙම කුරිය ෆොන්වාල වන බෝල නවරනමර කුන්තරිය ලිවමෙන්ටෝ සැරි බෝලය කුළුම් පර්ෂයගෙන් ටොරෙස් ොල ෙතර දන ප මති හස පිට එකන කෑරකට පාද ගේල්ල අරිම නු කෑරවල කෙපට කුන්ත්‍ර අරියල බොන නතු බේරද ස්පේන ලිෙන් එල්ලම කෙපරෙල් බෝල ැඳම් බල බේ ස්පේන් කුන්තරි ලියවරෙන්ටේ පහතු ොල ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර
appunto Guadagni contro Guadagni di Madre Bella, tempo di fatto senza calcolare di Malaguri e Timo che va sempre contro il Cubarsia, come se Curietti vuole mettere in attacco, Curietti per Rodri, arriva il Timo, non mi fa e Fricca arriva nel fondo della fetta. Salta a minuto con le fine armati e vesco la calda dell'oggi non fa seghe che per contro il curifono vado con la curma di spegne contro la GIF quello che ho fatto anche armati con la cari ecco la fate eri a tre chi per chi per chi fa curifono vado con la metà con la cancia non sa qual di malo spegne contro in atleti atleti dei botte curia non è farato armati con il curifono vado con la atleti ma non curia di cari di essa favori Mendes che non ha trovato fatto anche stanco le fatto un dimbola Ruiz atleti senza qual terreno Cuba si è innaffrato, arrivato in tempo l'Atlante, ora in terza, metà, si è arrivato in carica, Gehidani, Gehilaf, Curia, Timbola, Torres, Torres, Leon, Tre, Timbola, Meltre, Muscoma, Buri, Contre, Nebola, Bella, Fai, Ora, Colla, Curia, Ruiz, Fono, Gehibola, mi farò il team, spendi, mi incontri, che trovo un atleta, che farò con l'Atlante, Bola, mi spendi, Contre, Atlante, per il tre, Gola, Tre, Fono, Gehibola, ah, pare, mi chi, per il primo gol, Atlante, Gola, Curia, Fono, Ali, Petri, Vitco, Contre, Tivi, Curi, Mattivi, Enneve, Scontri, Aria, Gelo, Chi, per Bola, Rama, Fero, non metti una bola di Fabri. Furtamafo mi ha armato il fanaro mi ha detto che è il suo fanaro non c'è spento con il 3 atleti penalti di riaccare con serie 3 vanno con il 3 di morire non mi ha fatto con il 3 atleti atleti hanno fatto armato il Lopez Lopez e con il mecano bolle fanno altri motori riaccare non mi ha detto già stato portando con le Barwich spento con il 3 in bolle atleti ancora con spento con il 3 avete detto ancora i fauli da quelli che Dio non vero con il 3 a Montero e a Ringo Carmo da Facore di Montero del Chicamo Fanarmet Gulef mi ha armato di Ternambar Lopez Sidney Lopez che prende il carro molto marino il carro invece qui se incontri le bolle fandanti in atto nella coppa di Massamo ma funziona solo metti in armo con le fette scuola con la legge spende con un terreno in bolla a metro che è che compra il carro in curia senza caldo ma il berro in bolla a tenere mano in curia mi danni Cubarsi curia arrivati non cavare a carico di un tenne curia di bolla curia dentro resa torre scuola fa fagli la difficoltà di goleria di malo mi fa buona curia fonuale di un tenne scardi a contro di fatto curia fonuale metti in armo con la sap metti in armo che porta a tenere vero vi bolla Curima Tio e Curunteria, Lopez che ha reggito di fare bene una bola di fare con Curia Fonuali, ha fatto come adesso va bene. E lo spende lì molto. Spende lo, Curia, Ruiz, Ruiz mette una carica senza calare, mette il team che incontra, che mette le porte, là, il fratto è arrivato con quello della Curia, ha rimato una carica con Curia, ha mette in mezzo, e ne fa un di male che si è portato a flash, senza calare di male bene, ne come che ha smettere il calcio, che ha vagilato. Che per half tre tanto le armi tiene carico di punti e midini Cubarsi mi farà arrivati in curia di volo di un teatro curia di ni curia una curia di Torres a dimolo tanto le mani dove c'è mi farà Ruiz Bolen e ricari di contri a dine di Fapuri e il nome che per il motto mi ha spegne il difeng e il nome Sataro mi ha detto che l'anno è non c'è questo ma è bevolo la Fapuri con un forte maf nemmeno stine tiene lo vero spend già una di noti e da noi andiamo a fare un po' di fortuna e nel smihar satar metti con le fingere e vispera qua di l'andere non c'è quello motore che guarda contro in fondo di sai bola di fa con curia fondo di bola fatto una situazione bola ma sei con curia la fatta da quella fatta di bola spend half tre senza caldo ma spend con tria bola fa un po' di fatta di la e riattere un ricchi per Simon Simon mi riri a bere come di eri a cana carica e curia di bola che spend con tria ma non le port curia con senza caldo arriva di nuovo a cari metto una carica e metto un caso senza caldo tria vadino senza caldo bere di la che per half tre di bola tanto le fatto Rodri e che scuria di firo metà e sabato mettere un cacare uri con tre in back la fatta di bola senza cal di mal spin con tre in atlem fatta di laf arima c'è in brilla in curia in asta anche mettere per senza cal cacare uri con tre ma non vuole fare anche per half tre in curia pedri vuole fare margile meri penalti di Akana di mal di bola Ruiz Ruiz curia fanno vale che fa che per con tre in atlem ma quindi curia fanno vale di bola mettere un rascotto anche le paro e mi faro slade con le spin half metà e sabato pedri bola tra back la fatta meri a tre ore keeper a cubarsi già sale Ashara minuti con l'Efa l'Andre Nogev spiega Spain contro il metodo Macchiani e smettono ancora su senza calcare in Arimatiga Mulimbes Mulini a Midia Arondana Ashara verca metti con l'Efa Mulimbes Cape Verde half the day Spain contro il Mikuleni
kurin nagadi bola penalty area tere kebriya bhori bola control kurin kebriya kurin nagadi bola penalty area kare ur kurin tere fummangari bodo labbaron far area berun ruiz fa hurali davali devan far and control of area berun as penalty kanadi bola kurin tere atla fahatun difi kukurella kurin demo area kanadi bola spend kurin tere control kudan kukurella di fa medas ben tangule tere ur tim hen kurin tere kare bola atla kare ur kurin tere jassam kare mi annani gavi jassaji bola atla mezare kubar si atta gola di mai fon wal bola kurin tere ke aji mi sabad den gol gari mati india gota gos india be Navarra minute kule if for the half Spain a come escape for the side Spain gehen kulun tre ko sura li sai ke de hi fa gol gar ga there we go to mat le fe jo atyan kuria lopez kuria fono al bala metro hora sura spain half tere kare kulun tre jassali kubar hen namaskar de spain kulun tre about difa ko offside ko me dekhi Spain half tere ke fark ji absolute hisab half ke middle person se kar kar baba fourth half of mihar 20 minute play in the score Spain kurun tere mon more ubar si atla sensa ka tere anke sama ke fark half tere vadige mon ek ko adjustment ka di Kurin dan Nawaz macam ke position ada first of 2% Nawaz percent Cape Verde first of 2% goal position ada Spain kurin teri. Ia baru halaman kami dan Nawaz morning this morning ni Cape Verde half teri. Kurir tim bola Torres penalty kena bila ada penalty naga tinggi bola mefaru Cape Verde kurin teri defak area beru. Kebril atlet dan penalty teri badla area beru nik melah kurir tim bola atlet Lopez mizani Lopez forward efek fahat penalty dan jila fanikas kurir fono tinggi bola mefaru. Kurun teri agak jeff agak atas Spain kurun teri agak jeff agak atas biar penalty teri malu itu mak. Gabriel penalty teri atas yang fahat area teri huri kurun teri agak jeff agak Lopez agak jeff keeper penalty biar maruan bola keluar mas kuriya di Lopez. Di area kiri yang fahat ramu timur kurun teri bola atas kuriya di ne asal yang fahat ramu dim bola angkat fahat di ne tentang bola fahat dim bola Monteiro. Da fare fra armati di ne di fa come da sembra tra i matti curia cosa armati fra tu curia smetto va cari curia di mo senza col gatla fa di mo spin half tre mi far morning spin contro già sal bola atla vi un arani han number con tre gabriel di penalty di mal bola contro curani curmi te per contro natto naga deve to area tre tin con tre tangole fa tu dim bola che for con tre atla area tre va deve tenere curia naga di bola mi far spin con tre di fa curi mel tre ne cas ke par kontri kuri fona da penalty akari hur kontri back of kur ko fahad ja salam ulum tarega offside ko le dekhi first ma fun carlos net ko le spain ka ke ko jandu jahan anen hem ma nurakka fursate spain ka bas adin ulibe de fore kuri fona wale ma bar bar me ki tar difa kur ma kontri ne difa kur Spain kurun terima menteri. Atas Spain half terima fahat terima bola. Kubasi atlet yang bersenjata terima huru kurun terima menteri. Ruiz atlet amat penting kurun half menjadi asal arah menteri mereka carry. Mulai kukurella fahat kubasi yang enak back tambah fahat. Kepada half terima terima terima bola atlet Rodri. Asmi penalty area terima huru kurun terima di arah menteri Torres tambah fahat. Leonte kurun phone al bermaaf pada baru jadi Spain kurun terima di fahat bola atlet masih kurun bola di arah menteri biar gol kurun menteri jangan. Referee arun hi bani water break the hydration break for the defend ball about for this minute 22 minute play zone it just got that in the hamo games ginabay ko arun hi malgon gram si kuri varaka mahabadaka idanwa hai cape court half three spain cool ne ka mane hai nurakka tere hamal tak hai mahabadaka idanwa hai jatina ka kuch kar diya yaha open chance tak aade ginabeu gabul pura gote ade algons gabul pura spain molwan kama hinna mes mi mecheke wa gote hama dannawa kan nege nalgumna misal ka rega kolum ecuado mechu sama ivory coast enna fa wa gote hama landi jahan ivory coast hama gendi mechu ekam ginabeu gabul puri tin dadu no hatar dandege tafatum me ecuado mechu kamyab kurana kama fa wa gote ko fa me rutta ko rega ivory coast hama landi jahan me mecheke wa gote kiyanne ki te molbe coast enes mi da team ala badara mi dannawa hin alon mi denne
කේපෝඩගේ දෝමුගේ පොපිලේෂන බෑල මිහුන් අද බෑල හතර ලක්ක එන ෆස් ලක්ක මුලින් හමනුවේ එන්නම ජර්මණකී මී මුබාරත් අද තජිර්බා හුරි අදි දෝමුගේ ස්මීහුන් ගින ගෝමක වෙස එහත් තෆාත් හොරු දෙයි ගෝමෙන් මිනුත දෙටීම එහෙන්කම පියස අරමන ඒ තෆාත් මාබොඩක කුළුමු නොෆෙන එහෙනම දනවයි කුළුමුගේ තද ගින බෝල ගෙන්ගුලෙ ඩොමිනේට් කෝ ෆවරි ස්පේන් කුළුන්තරි මිවි තේවිස් නොත බාවිහක මෙරු තෙරේග එනස් මිදන්නවයි මා ඕපන් අලගමෙන් ගිනමියුන් දෆා කුරිහා ගින ඕපන් ෆුර්සතක දිබිගෙන් අදි ලන්ඩේ නුජේ හැම සොමෙස්සමගේ මොති වෝට බ්‍රේක් ආමුගතෙක බෙන්චුව දේ ටීම් වේ කුරුන්තරින් ෆ්‍රෙන් බෝල මඩු කොල්ලාර කෝච ආදි ඔෆ්සලොන් හැම ඉර්සා දේ මතින් මි හැරස් කෝච ඉර්සා දේ මුන්දාත මි ෆිනල් හැම ස්පේන් වේ සදි කේප් වඩ බෙන්චු වස් දේ ටීම් වස් මිදන්නවා හෙන් මි හාෆ් ක මි මි හා සබ දේ රෝ අදි එපිස් කොල කල්ලාන්ඩේ නුජේ මොති දේ ටීම් කුරුන්තරින් ෆ්‍රෙන් බෝල මෙහර බයි කුරුන්තරි ඔනෝ බෑර් වාගේ ධර්මච මහරාෆි අරමුණ මේ ඉබේෆුන මේ මුබාරාතු මෙච්චම ගෙනස් තියෙන ටීවී නුත ස්ක්‍රීන් බෑලන්ක වාති බයි ෆාර් බෝල කුලමින් දාර අරමුණ කැමරා අලවා දාන හින් දිමාලෙ සාදේ මේ හින් දිමාල සාදක ස්පෝට් සපෝටර් නත් බෑන් වනි ධර්මච ගාක මෙස් එන් කම කදිම දිමාල කැමරා අලවා දාන ආම කොට ගාලමුණ දඬෙක් නුත ගලෝල් දඬු ගලමු තිබේර මුලි දඬු එක්කම් වාහ ක්‍රියාක මෙ ෆෙන්න හේ මේ ටීවී බලා ආම කොට එක මෙදන්නවා හේ අන්න කඩු ෆෙන්න දෙන් අතේම නන්තක බලා සලම් මෙදන්නවනි හේ එම්මේ රංගල බලා දැන් දෙන්නේ කොට නන්තක ජීස් කුළුම් ෆෂම් මිහාර කුළුම් තෙරි දඬමච්ච මඩමන වරමුන් දනි ෆෝර්තමා ෆොන් ෆාන්සවිස් මිනිට මෙ ඔටි මිහාර ගොස්ස දේවිය කමේට ඒ කුළුම් ගොස්ස ඉන්නේ රෙස් කොල කාදි මතිය දඬේ නැති හයිඩ්‍රේෂන් බ්‍රේක් නොත ෆෙන ෆෙන් බොන්දි ලවුත් කොල මිහාර නිබිගෙන් කුළුම් තෙරි දෙසනාතු ඇතුළු දනි මේ කුළුම් ෆෂම් අටක ගෝල් කුරුමැති ලීෆේ ජෙහමක යාලුන හදාමණි හසල ෆ්‍රී ෆමෙල මියර් කුළු ෆෂා ෆ්‍රී ඉෂාරා කොල්ලා බෝල බාබා කුළු ෆෂාෂ ගෝල් ඒරියාක වරපොට අරමැති ගෝල් ඒරියා කනාදි මල බාවා කේපෝඩ ජෙහම කුරිය ෆෝන් වාදනි කීපර ඩිනේ ජසාලි කීපර ගෝල් ඒරියා මැදුම් කාරි දෙස් ස්පේන් කුළු තරියක නට්ටෝ කුරිය ෆෝන් වාලි බෝල සෙන්සකල දි මාලු කැබ්‍රියල් තංගල ෆාද ජසාල බල එමු හාෆ් තරේ Keep one half string back with a fat penalty carry with Corinthians Lopez and if that remat in the ball Libe Thomas con el Moreira and fat un etren en contra en Mabres fat difi dine bola te meter en cure cure keep one half string and sacal garmat as metro carry gela metro fresco badla fan frat remat in the ball Lopez Libe Thomas con bola te contra con fat metro carry gela back with Mabres fat dine midini ඉන්න සෙන්සකකින් බෝලත් ලා අනෙෆ්‍රා තමන්ති මති මති කුරිය ෆෝන් වල බෝල අරිමති නංග ආකාරය හුරු කුරුන්ත්‍රිය ඇඟ කාර්යයෙන් අබාර කුකුරෙල්ලා එනග නට්ටුව වී නම්බර කුරුන්ත්‍රිය මෙන්ඩෙස් බෝලේ සං කුරිය කොසේ 22 නම්බර දීපෙනත්‍රේ මේන කොන්ට්‍රෝල් කරේ කුකුරෙල්ලා නට්ටුව ෆෝන් වල බෝල කුකුරෙල්ලා ගාගේ ජේෆ දීයි පෙනටරිය දිමාලු එල්ලුම කබේරු කුකුරෙල්ලා කි චෙල්සිගේ කුරුන්ත්‍රිය ෆහතක් කුල කුකුරෙල්ලා අතව ජේ දන්තනේ අෆොර ගහල්ලි එල්ලු කේපර් ගෙල්ලු පෙනටි අදිමාල ක්‍රෝනාර දණ්ඩි කැරි මුල කුකුරු දාපු ජසප් කුන්ත්‍රි ගෑගෙන තම උලේ ෆාතුන් හෙන් කුන්ත්‍රි එක ටීම් බෝල මොයරෝ ඉරෝ බෝල ලිබෙත මාසේ කුන කුරින් නගා දින් බෝල පෙනටි ඒරිය අතරෙන් ගෝදරිය කැරි කන්ට්‍රෝල් කොල්ලා ෆොරු කේබරේ තම උලේ ෆාත ඒරිය බේර නිකුම් වගතු මි කාර්ය දිය ස්පේන් කුන්ත්‍රි බෝල අත්ලාක හරි මැති රෝගා කැරි අත්ලාක හා මෙදැස මෙමු හාෆ් තරෙන් අ මෙතුන කාර්ය ජීල මෙතුන හොරස කුරිය ෆොන බෝල මෙතුන අපට ස්පේන් කුන්ත්‍රි ලිබේ වරින් නු කේපර් කුන්ත්‍රි අත්ලාක කුරිය දින් බෝල හාෆ් මෙදැස සම කේබරිය කන්ට්‍රෝල් කොල්ලා ස්පේන් හාෆ් තරෙන් දාම් තර මි ෆාරෝ හන්න බර ටොරේ ස්පේන් ගේ අත්ලේ අත්ලා බෑක් උල ෆාත දීෆි ලොරෙන්ටෙන් එන තම උලේ ෆාත ගෙහින් කුන්ත්‍රි එක ස්පේන් කුන්ත්‍රි මෙතුන ගාරින් කුරියෙන් අස් මෙතුන හොරස්කෝ කුරිය දෙවදගෙන් ඇස් කුරිය මෙතන රොඩ්‍රිගස් මෙතන සකල් කොලාදි මාගොට් ස්පේන් හෙන් කුන්ත්‍රි එක දින් බෝල රුයිස් රුයිස් කුරිය හොස්කෝ දාෆි හන් නම්බර් කුන්ත්‍රි පෙනටි එක නැ කාරි මෙල අර මෙතන ගා කාරි වර්තන් කුල ගතර දින් බෝල අත්ලා රුයිස් අනකස් මෙතන කුන් ස්ටෝරේජ් ටොරේ තම උලේ ෆාත මෙතන පෙනටි කාරි කුන්ත්‍රි දින් බෝල ඉන්ෆාර කෙබ්‍රියල් අත්ලා අත්ලාගෙන් කේප් වඩ් හාෆ් තරෙන් තම උලේ ෆාත ජීල් ඔෆ් ඒරියා කනාදි මාගොට් හොරි Dinea Dinea back with a fat area three goal there three keeper and carrying a bar Isabel and got natto kuria phone wall ball sense ka admalu keeper kuntri control kurma ki kari ud spain kuntri ball at medro mat leorente medini and back with a fat dim ball kubarsi spain half there 28 minute kulai for the half and then luje leport half ki medal sab කෙපඩ් හාෆ් තෙන තිත්තිනි තුරු කොල්ල බලක උතල කුකුර යත හේටි මේ කුලතර කුරිය ෆෝන් වාලෙන් ජී බෝල මිෆාර් කුලුන්තර ගාගේ ජී ඒරියා බේර මිනි කුල සෙන්සර් කල් කැරි ස්පේන් කුලුන්තරින් බෑක් වල ෆහත දීවි අතන
ලෙබෝට ඇත්ලා කුරිය හාක මෙදහ සමතන්ගල එතර ගුරිය කුරුන්තරයක දී න බොලත්ත කුරිය රොඩ්‍රියස් පෙනටරිය කෑරි වැදනි කුරල්ල වදය බයි පවිස බර කුබසේ වදය බයි බොලත්ල මෙතන තංගල පාත්ම පෙඩිය පෙඩි බොලත්ල කුරිය දෙවත මස කර කාරද කුරල ර කර බොද මස කුර ලියොන්ට හැම කුරිය ොනවාද බොල මට මතිපතින් දයකොත ගොස් බේරවි ගෝල්ගේ අරිමතින් දයකොත ගොස් බේ. ගොල් කුරුමතින් ලී ෆෙජ්ජෙහු කේප් වඩ ගොල්තුමතින් ලී ෆෙජ්ජෙහු කුරිය ෆොනවාදින් අන්න මිහා රිප්ලේ ෆැනිගෙන් ඇදිය කුළුමු තරෙන් කේප්වඩ කුළුතින් ස්පේන් හාත්‍රය ෆොනවාද බෝල අරිමතින් දිය ගොච්චක සාක් නදවර පේටරිය කෑරිම් බේ ස්පේන් ලීෆෙන් එල්ලුමි පෙන් හාතර පෙට ඇතර රිකු බක්සි ොලත් ලැන් සන රත් අනමති හරි කුන්තර ය බොට අත් ලද පොට සිට ගතර හරි කුන්ති පෙන් කුන් ස් මෙතර හරස්ක කිය කිය කේ පට හතර වදන රත් අරිමතින් දෙ බොලත් ලැන් කුරිය ලියොන්ට ඇස් අනකැස් පහතු මෙතරම මති හරි කුන්තරය මදන කුබර්සීය කීපර බොලත්ලි ස්පෙන් කුන්ත්‍රිය ඇපිල්කුරී පහත බොල දිනීය කීපර කීපර සපජා කුරිය ෆොන්වාද බෝල ඒරිය අතරෙන් අනක ස්මිදිනි ඩිනය ඩිනේ බොලත් ඇන්ඩියරය බේර නිකමගේ හාකි මෙදහ සබම් කුරිය මෙ අරිමතිය බොදයි කුරුන්තරයේ ලොපේස එන්න ඩිනේ බෝල දිනි පාතනක ස්කීපර කීපර අනිෆරත් අරිමතින් කුරිය දින් බෝල ලොපෙස් කොන්ට්‍රෝ කොල්ලයි මටමන එකමයක කුරිය මෙදන කාරි මෙහ රබාද පෙටිය නට්වා කුරිය අරිමති නොගයා කාරදි බොල බෑකුල අනික පාතු ලොපේස එන ඒරිය අතරෙන් පහ එවර පාතු හුරි කීපර ගෝදරයාගේ අරිමති කීපර ෆාන පෙනටරිය අදිමල් බේරු අරිමති මිදෙන ඩිනේ ඩිනේ පෙනටරිය හුරස්කෝ අනිෆරත් අරිමති එනකස් මිදෙන ලොපෙස් බෝලත් දැගින් කේපවඩ හාෆ් තෙරේ ගදිවස් මොනි කුරිය ෆොනල් බල සීදා මිදෙන රුයිස් රුයිස් දීප් ස්පෙන් හෙන් කුතර මෙල්තර කුරිය දින් බෝල ටෝරියස් ලාව ඩීරිය තෙරේ මද මෙරිය කල් නම්බර් කුන්තරිය කුරිය ෆොනවාද ගෝදරිය කැරි ඉස්සර දිම බෝල ඔරියස් බෙල් එරිය බේර නිකමජ කාරි ජස්ස ආබෝරි කුන්තරිය ඊ ඩිනේ ග නට්වා ද නගදේවරින බෝල දී බේර ර නොරක්කාක ගොල් ේරිය කෑරි හුරිය දෙම එකකාසම ොරස් බෙල් එන්න කාරය ද ින හරේන ජෙහවරන ිනහර ිනහරන පුරිමතික දෙවන පාර පිනට අධිමාන ගොල එන්න රඟල කොන්ට්‍රල් වාගුව නොවී කෙව කුන්තරෙන් දිිාකර බොලේරිය බේරු පට අධිමාදු ගොතැස් බේරු එල්ල එල්ල කුරිය මෙදන කුරෙල්ල සිංසක අධිමාදුගේ පට හාතරෙන් කුරිය ගොස් පොට ඇත්ල මෙතරෙන් වදකින් කුරිය මෙන්න නිහස් කෘතන් කොලින් අරිමච ජෙහිලාප හාස්ක ගෑගනක මෙති හස මස් කුරිය දීමල මිා අත්ල හැ නම්බර කුන්තර ෙබර ත්යාගේ පහත ජයන බැකල පාත එක්වට අතර පෙට කර ල පරිමති රොග කර ටම කුන්තර කර කුර ම මෙතර කෑරි ස්පේන් කුන්තර කුරල ගන්නට හදමසක ස්පේන් කුන්තර බොලත්ල බෑකොල පහත ලෙපෝටය මෙදන එත්තරිස් මට කුල විච ෘත්ත මහෝ එවස් ටීම ක දට නුජ ස්පේන්නක ස්කේප් වඩක ලට නුජේ මෙතරක කෑරි බොලත් ලියවරට තංකල ෙතර ද බල රුයි ත්ලයන් සෙන්සකල්ගේ අරිමතින් කුරිය දම් හරි කුන්තරිය දී බෝල නවත්ල රොඩ්‍රියස් අනික සන ර අරමති දී කුබරසි ඇත්ලයගේ සාම දාහ සම කුරිය දෙ බල ලියොට ඇත්ලගේ කුරිය දැන කුරිය සංකල ත ම හැන්නබර කුන්තරිය දී න පෙට ම කනදම හරි කුන්තරය බොල ිබත මසේ කරන න වෙට්ටික්ම පාර ටොරෙස් කේපවඩ කුළුන්තරින් අත්ලෑන් කුරිය සංගල පාතුම් කෙබරි සංගල පාතුම් මෙදිනී මොන්ටරියෝ මොන්ටරියෝ කුරිය තංගල පාතුම ටීමගේ කුන්තරක ඒරි අතරේ මෙදිනී ඩිනේ ඩිනේ දිෆා කුරිය අනිෆරත් අරිමති කුරි ලොපෙස් ලොපෙස් කුරිය තින් බල පෙනටිය කනාදිමල් බේරු කේපවඩ හාෆ් තරේ මුල පෙනටිය අතරේ අනිෆරත් අරිමති දී ෆනකස් ඩිනේ ඩිනේ මිහර්මි කුරණි වැෆ් ෆරත කුරින් හොරේන කනා ෆරත කුල හෙනස් මිහර් දෙෆා ෆාලි බදල් කොල්ල ෆානි ෆාලියෙන් අස් දේනි කුලනි 32 මිනිට් ෆුර්තමාෆන් කුලේ ෆෙවස් බෑකල් දැන්ඩ නුජේ කේපවඩ කුන්තරින් බෑකල පහත ඒරිය අතරේ හොරි කීපර දෙම් බලන කුරිය පිනා පිනා මතමති කුරිය ෆොනල් ස්පේන් හාෆ් තරේ අබදුවේ කේපවඩ කුන්තරින් බල කොන්ට්‍රෝල් කරන කුරුමති අපරු කුකුල්ල ඒරිය අතරේ වන්නනි මොන්ටරේ රණ ගාදින් බල ගෝල ඒරිය අතරේ කීපර වතු ජීජි ඔෆ්සයිඩ් කොම් මෙ දෙක්කි මෙන්ඩෙස් ඔෆ්සයිඩ් අද බෝල මෙතරම කැරින් එන ලිබුන් එරසෙන ඔෆ්සයිඩ් කුරේ බල කොන්ට්‍රෝල් කුරි තන ලැන්ස්මන් හුරි දිද නගා ස්පෙන්ගේ කීපර් සයිමන් කුළු මුත්‍රෙන් ස්පෙන් කුළුන්තරින් මෙතරම කැරින් ෆහත මෙදිනි ලියොන්ටේන ඒවර ෆහත දින් බෝල කුබසි අත්ත බෑකොල ෆහත ඒරිය අත්තේ බේර නික්ම හුරි කීපර් සයිමන් සයිමන් කුරියත් බෝල අත්තෙන් ස්පෙන් කුළුන්තරින් මෙතරම කැරින් ලෙපෝට් අත්ලා සෙන්සකල් දමන් කුරිය මෙන මෙහර කේපවඩ් හාෆ් තරෙන් අස්කාරි කුළුන්තරේ ජස්සාලි
in a courier dimbol atlan spain ko tar half ke meda hisab ke for half the penalty then laga denge aur penalty ekhana de mouse ko meri torres control ko fi arang yodani first number ko untri hai montre dimbol for ke for ko untri bola antana des ab fa courier jail ot kari at spain ko untri ya foul kuri tera number lopez kuri foul lagli ge jehmel lef mot ke torres kuri foul furta mahaf un 30 minute ko lef lande nuje hai ವರಗ್ ಗಿನಬೇಕು ದಫಾ ಕುರಿ ಗೊತ್ತಾ ಅದಿನಿದ್ದನೆ ಖಿದಾಸ ಗಿನಬೇಕು ಕಬೂಲ್ ಕುರಿ ಫುರ್ತ ಮಾಫ್ ನಿ ಮೇರ್ ತಿನ ಚೋರ್ ಜಹಾನ ಕಮ ಸ್ಪೇನ್ ತಿರಿ ಸತರ್ ಮಿನಿಟ್ ಕುಳೆ ಮ್ಯಾರ ಡಿನೆ ಕುರಿ ದಿಂಬೋಳ ಕೇಪಡ್ ಹಾಫ್ ತನೆ ಕುರಿ ಮಿದಿನಿ ಲೋಪೇಜ್ ಆರಿಮತಿ ನೋಗಾ ಕಾರಿ ಕಾರಿ ಗಬೋಳ ಹ್ಯಾಂಡ್ ನಂಬರ್ ಕುಂತಿ ಟೋರೆಸ್ ಮಿ ಫಾರಸ್ ಫೌಲ್ ಕಾರಿ ಕಾರಿ ದಿಫೌಲ್ ಟೋರೆಸ್ ಸೆ ಕುರಿ ಕೇಪಡ್ ಜೆಹು ಹಾಫ್ ಮೆದವರು ಪೆನಲ್ಟಿ ಕಣ ಕ್ಯಾರಿ ದಿಮಾಗ ಬಾಬ ಮೆದ್ರ ಹೊರಸ ಕುರಿಯ ದಿಂಬೋಳ ಅತ್ಯ ಕುರಿಯ ದೇವರ ತಮ್ಮ ಮೆಂಡೇಸ್ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ಲ ಜಸ ಬಳ ಬಾರ್ ವೇಜ್ ಸ್ಪೇನ್ ಕುಳಿತ್ರಿ ಕು ಬ್ಯಾಕ್ ಒಳ ಫಾತ ದಿಂಬೋಳ ಏರಿಯಾ ಕಣ ದಿಮಾದ ಅತ್ಯ ಕುರಿಯ ಮೇಲೆ ಲೇವರಂಟಿ ಅತ್ಲ ಕುರಿಯ ರೂಯಿಸ ರೂಯಿಸ್ ತಮ್ಮ ಕೂಡ ಎತ್ತಿನ ದಿಂಬೋಳ ಅತ್ಯ ಕುರಿಯ ದೇವ ತಮ್ಮ ಪೆಡ್ರಿಯಾ ಸಿಂಸಕಲ್ ಕ್ಯಾರಿ ಜಿಲ್ಲ ಆರಿ ಫಾರ್ ತಾರಿಮ ಚೆಂಬಲ ಕುರಿಯ ದಿಂಬೋಳ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ಲ ಕುರಿಯ ದೇವ ತಮ್ಮ ಕುಬಾರ್ಸಿ ಅತ್ಯ ಫಾರ್ ಫಾರ್ ಕೇಪರ್ ಕುಳಿತ್ರಿ ದಿಫಾ ಕುರಿಯ ತಮ್ಮ ರೋಟಿ ಬಳ ಕೇಪರ್ ಕುಳಿತ ಅತ್ಲ ಗೋದಾ ದಿಮ ಫೋನ್ ಮಾಡಿ ವರ ದುರ್ಗ ಅವರ ಸೆನ್ಸರ್ ಫೋನ್ ಮಾಡಿ ಬೋಳ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ಹುರಸ ಗೋದರೆ ಕಣಾದಿ ಮಾ ಹುರಸ ಗೋದ ಗಾರಿ ಮತ್ತಿ ಬೇರ್ವಿ ನವರ ನಂಬರ್ ಲಿವ್ರಮೆಂಟೋ ಕುರಿಯ ಫೋನ್ ಮಾಡಿ ಕೇಪಾಡುಗೆ ಸೆಂಟರ್ ಸರ್ಕಲ್ ತೆರೆ ಹುರ ಫೇಣೆ ಕುರಿಯ ಫೋನ್ ಮಾಡಿ ಕೀಪರ್ ಕುರಿಯ ಹರ ಅವತಿಮ ಗೋದ ವರಣಕಮ ಏನ ಕುರಿಯ ಫೋನ್ ಮಾಡಿ ಹೆಣಸ್ ಬೋಳ ದಿಯ ತಂಕುಳಿ ಮಾಡಿ ಮತ್ತಿ ಮಾಕ ಕೋಹೆ ಕೆಸ್ ನೋಡೆ ದನ್ನೆ ಕುಕುರೆಲ್ಲ ಕುರಿಯ ಹಾಫ್ಗೆ ಮೆದಾಂಗ ಸವಾರಿ ಮತ್ತೆ ರೋಗಾಯ ಕ್ಯಾರಿ ಕೇಪರ್ಡ್ ಹಾಫ್ ತರೆ ಸ್ಪೇನ್ ಕುಳಿತರೆ ಮಾ ಬಡ ಫಹತ ಮೆದಿನ ಮೇಲೆ ರೋಗ ಕ್ಯಾರಿ ಎನ್ ಎಸ್ ಕೇಪರ್ಡ್ ಹಾಫ್ ತರೆ ಅತ್ಲ ಸಿನ್ಸಕಾಲ್ ಕೆ ಕುರಿಯ ಕುಬಾಸಿ ಅತ್ಲಾಗೆ ಹಾಫ್ಗೆ ಮೆದಾ ಸಬ ಜನ ಅರಿಮತಿ ಅವರು ಅರಿಮತಿ ಅವರು ರೂಯಿಸ್ ರೂಯಿಸ್ ಕುರಿಯ ದಿಂ ಬೋಳ ಮೊದಲಿರಂಟೆ ಕಾರಿ ಹುರಿ ಕುಂತಿರ ನಟ್ಟಣ ಕ್ಯಾಸ್ ರೂಯಿಸ್ ರೂಯಿಸ್ ಮೇತರೆ ಹೊರ ತಂಕೊಳೆ ಅರಿಮತಿ ಹುರಿ ಲೆಪೋಟ್ ಲೆಪೋಟೆ ಅತ್ಲಾಗೆ ಮಾಡೋಣ ಕುರಿಯ ಜಿಹಿಲ ಕುರಿಯ ದೇಂಗಳ ತಂಕೊಳೆ ಫಾತು ಅರಿಮತಿ ದಿ ಕುಬಾರ್ಸಿ ಏನ ಹುಸ್ಕೊಲ್ಲ ಫಣ ಕ್ಯಾಸ್ ದೀಫಿ ಲಿಯೋರಂಟೆ ಕುರಿಯ ಮರಂಗೋಸ್ ಮೇರಿ ಟೋರೇಸ್ ಏನೇ ಫಹತ ದಿನಿ ಕುರಿಯ ದಿನ ಮಗ ಬದಲು ಸ್ಪೇನ್ ಕುರಿತ್ರಿ ಮದಿ ಮಿತ್ರ ಮನ ಕುರಿ ಸ್ಪೇನ್ ತರೆ ಕುಕುರೆ ಎಲ್ಲ ಮೇರಿ ಬಲು ಕುರಿಯ ಫುಲ್ ವಾಲಿ ಬಾಲ್ ಬಿಫಾರ್ ಕ ನಿಮಗ ಜಹ ಜಹ ವಾಣಿ ಕಸ್ ಮೇಲೆ ಕುತ ಕುರಿ ಫಳ ಬಾಲ್ ಕೀಪರ್ ಬಿಫಾರ್ ದಿಫಾ ಕುರಿ ವರ ನುರಕ್ಕ ಕೊಂಕ ಥಿಂಗ್ ಫಾರ್ ಬಾಲ್ ಎ ಫೋನ್ ವಾಲಿ ಗೋಲ ಅದಿ ಮೇಲೆ ಫೋನ್ ವಾಲಿ ಜಿ ಬಾಲ್ ಇಕ ಆಫ್ ಸೈಡ್ ಕೊಂ ಎಂ ಎಫ್ ಆಮ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಆಫ್ ಸೈಡ್ ಕೊಂ ಮಿದಕ್ಕೆ ಸ್ಪೇನ್ ಕುರಿತ್ರಿ ತಿ ಆಫ್ ಸೈಡ್ ಕೊಂ ಕುಬರ್ಸಿ ಮೇತರೆ ದಿಂ ಬಾಲ್ ಸ್ಪೇನ್ ಕುರಿತ್ರಿ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಅದು ಕುಕುರೆ ಎಲ್ಲ ಐತನ ಆಫ್ ಸೈಡ್ ರಿ ಅವರು ಕುಕುರೆ ಎಲ್ಲ ಬಾಲ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಇರುವ ಎಲಿಜಬೆಲ್ ಸರಿ ಹೆಣ್ಣು ಮೆಸೇ ಬರ ಕುರಿ ಕುಕುರೆ ಎಲ್ಲ ಆಫ್ ಸೈಡ್ ಕೊಂ ಮಿದಕ್ಕೆ ಕೀಪರ್ ಹೆಣ್ಣು ಮೆಸ್ ವರ ಹುಷಿಯಾರ್ ವರ ಬಾರ ಪೆಡ್ರಿ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬಾಲ್ ಏನ ಅತ ಪಂಚಿಕೊಳ್ಳಿ ಸ್ಪೇನ್ ಹಾಫ್ ತೆರೆ ರೂಯಿಸ್ ಅಮೋ ಲಿಯೋಂಟೆ ಬಾಲ್ ಅತ್ಲ ಮಸೇ ಕುರಣ ಇತನ ಗಾಡಿ ಅತಿ ಫೌಲ್ ಕೊಫ ಹಾರಿ ಎದ್ದಿಯ ಲಿವರ್ಮೆಂಟೋ ಬಾಲ್ ಜಹಾನ್ ತೆರೆ ಕುರಿ ಫೌಲ್ ಆಗಲಿ ಜೆಹನ್ ಜೆಹ್ ಮತಿ ಕೇ ಬೆಲ ತಿರಿ ಸಾಮಿನೆಟ್ ಕುಳೆ ಫಮೋತಿ ಮಿಹಾರ್ ಫೋರ್ತ ಮಾಫ ಸ್ಪೇನ್ ನ ಕವಿಸ್ ಕೇ ಪರ್ ಗಸ್ ಲಗೆ ಜೆಹನ್ ಮೆದ್ರೋಗ ಕ್ಯಾರಿ ಅರಿಮತಿ ರೋಗ ಕ್ಯಾರಿ ಮೆತ್ರೋಗ ಅರಿಮತಿ ಸಿಂಸಕ ದಿಮಾ ಅವತ್ತು ಬಾವ ಸ್ಪೇನ್ ಹಾಫ್ ತರೆ ಕೆಬ್ಬಾಡು ಕುಳಿತ್ರಿ ಕುರಿಯ ದಿಂಬೋಳ ಕೆಬ್ರಿ ಪೆನಲ್ಟಿ ದಿಮಾ ಕುರಿಯ ನಗಾ ದಿವೆತ ಕುರಿಮತಿ ಕುಳಿತ್ರಿ ನಟ್ಟು ಆಯ್ತರೆ ಜಿಲ್ಲೆ ಗೋಲ ದಿ ಮೈ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಮಾಬಡ ಮತಿ ಮತಿ ಮಿದಿ ಬೇರ್ ಬರ ಬಾಲ ಜೋವೆನ್ ಕೆಬ್ರೇಲ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಗೋಲ್ ಕುರುಮತಿ ಸ್ಪೇನ್ ನಲ್ಲಿ ಫೆಜೋ ಕುರಿಯ ಫೋನ್ ವಾದ ನೀ ಫುರ್ತ ಮಹಾಫು ಮಿಹಾರ್ ತಿರಿ ಸ್ಯಾಮಿನೆಟ್ ಕುಳೆ ಫೋತಿ ತಿರಿ ಸ್ಯಾಮಿನೆಟ್ ಫುರ್ತ ಮಹಾಫು ಕುಳೆ ಫೆಂಗ್ರೆ ಎವ್ವೆಸ್ ಕೊಡಕ ಅದು ಸ್ಪೇನ್ ನಕ ವೆಸ್ ಕೇಪ್ ವರ್ಡ್ ಕಸ್ ಲಗೆ ಜೆ ಸ್ಪೇನ್ ಕುಳುಂತರಿ ಕೇಪ್ ವರ್ಡ್ ಸೆನ್ಸ ಕ ಅದಿಮನ ಬೋಲ ತ ಮಡಮನ ಕುರಿಯ ಸ್ಥಿರ ತಿರಿ ಫ್ರೋ ಆಲ್ ಬೋಲ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ಲ ಗಾವಿ ಸಿದಾ ಪೆನಲ್ಟ್ ಏರಿಯಾ ತೆ ಅನೆ ಫರಾದ್ ಕಣ ಅದಿಮಾದ ಹುರಿ ಕುಳುಂತ ಟೊರೇಸ್ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ಲ ಫಾತ್ ಗ ಅಬೂರಿ ಕುಳುಂತರಿ ಲಿಯೋರಂಟೆ ದೀವಿ ಇನ್ನು ತಂಕುಳೆ ಎತ್ತರೆ ರೊಡ್ರಿಯ ರೋಡ್ರಿ ಕುರಿಯ ಟೊರೇಸ್ ಟೊರೇಸ್ ಅನಕ್ಕೆ ಅಸ್ ಫಾತು ಎತ್ತರಿಯ ಮೀನಾಗಲಿ ವರಬೋಡ ಎತ್ತರಿಯ ಸಿನ್ಸಕಲ್ ಕ್ಯಾರಿ ಕುಬರ್ಸಿ ಅತ್ಲಾಗಿ ಅಸ್ಮೆ ಉತ್ತರೇ ಕುಳಿತ್ರಿ ಜಸ್ಸ ಅಲ್ಲ ಪೆಡ್ರಿಯ ಪೆಡ್ರಿ ಮಡಮಣ ಹಿಂಗಾದ ಅಫೆಸ್ ಅನಫರಾತ್ ಅರಿಮತಿ ದಿಂಬೋಳ ಲೆಪೋಟೆ ಅತ್ಲ ಅನಕ್ಕೆ ಅಸ್ಮಿದಿನಿ ಪೆಡ್ರಿಯ ಮೇತ್ರಿಯವರು ತಂಕೊಳ್ಳಿ ಅರಿಮತಿ ಪೆನಲ್ಟಿ ಕಾರ್ಡ್ ಜೈಲಾ ದೀಫಿ ಕುಕುರೆ ಎಲ್ಲ ಏರಿಯಾ ಕಣಾದಿ ಮಾಲ ಅರಿಮತಿ ರೋಗ ಕ್ಯಾರಿ ಕುಕುರೆ ತಂಕೊಳ್ಳಿ ಫಾತು ಲೆಪೋಟೆಯ ದೀಫಿ
En el medio tres Hurricultre a Ruiz. Ruiz Huscomir, Ruiz da gol, ha formado la penetra, además de un escalmitín de Llorente contra Coffee, con metro contra la penetra, ya tres en bola. Torres contra la aérea, ver un fajato, un solo número contra Rodríguez. Rodríguez metro en mole, Huscomir, ya tiene perdí, perdí, curia, perdí, era cara y gila, cara y contra, de bola me faro. Que fue Hurricultre de Faro, la única escultura, le ha fajato, un bolón de sal y le pote. Sin sacar de madre, metro en la carrera, la mayoría contra en el MTB, que fue half track, que fue keeper fiaba. Spain Kulundring Alda Kuria Ruiz. Ruiz Metron Bolef and Kuria Marmon Gila Kari Kuntre Jasali Rodriguez Rodriguez Dieri Karekari Villa Penetranga de Kukura Gordia Kukura Labolo. You have a hundred ball goal for another ball. Dandi Jeff and the Devon Fan and a guy Spain Kuzikur for a goal of Badiba Diva. Keeper of the Fakuri Varan Hushiar was in Hadem. Then maybe some of me Kurin with some of the Akala Detting Hat Hamalan Kari Kari Gadi. Bara Richa Bala, Kukurella, Korea, Funali, Bolon, Korea, Funali, Bolon, Eri, Hand Number Kuluntaria, Torres Bolon Korea, Devon Fan, Ekavis Number Kuluntaria, Elizabeth Korea, Funal Bola Keeper, Pancho Koli, Gola, Vadiba, the Gola, who are standing carrying, and I just sound the Manalo, Danoniki, Ama Gola, Vana, Spain, Libet, Devon a corner, Michigan, Devon a corner, Golderia, Spain, Hatar Korean Keeper, Golderia, Tripi. Referee, Commissioner Kuluntari, Navaha, the Kalanik, Corner. It is no minute for Tama from Gulet and Spain escape. If we penetrate the country, Navaha Daka Lafa Karim and Fumalaf Golder at the Hatar country, penetrate Hakun. Put a phonable goal, Golder at the rain, penetrated at the rain, gave our country the Fakur, but penetrated Malatef, Spain, Kultra, Kurmati, Kultra, and Attak, Golder at the Maldivi, Rodri, penetrated Malakuria, the Salva, penetrated at the country area, Beron de Bolsi, the Korea for Malibola. But a Matimatin Diego Tagus, the Bear, Varam Mati, Spain, Kultria, Korea for Novalibola, Diego Tagus, Berwi. Then Varam Husku, Varam Husku, and Labelibe, Kukurella, they want a bowling area for Tabores and offset and the Maribor again, offset and Novaran Rakako, the Maribor, the Golderia telephone Fahatundini had number of Kulunteria Torresa Torres Garin Diabol Devon Faran Anaka Isabel Korea for Valibola Mati Kulumutren Spain half train Spain Kulunteri Bolum Korea for Valibola Sensakadi Mati Metro carrying Cable half train Korea Dimbola Petri Korea Dini and Cascabel Kunta Difarbola Faratli Kukurella at the Fahata Gila Sensaka carrying Spain half train Kurta Fahata Gila for him Kulte Sensor Akal Hurasko not Fali Badako Lane Falin Divi Liorente. And a military reported the ball since I got in Pedri at the Korea got difficult Kurella ball contract for anybody. A bear contract to movie and a Kurella. Sali's a minute for Tama from Kulay. Just look at that. Adam Danwani, me, the Hamadata Kabala for their Rangale, Kepo Kuntranica, Spain, Kuntra, Penetra, but the Korean Academy, but who's gone and number Kuntria, the Moti, who's called Luis and Messina, the Bever and the Cape, the Kuntra, Bola, Dagmon, Hanabar, Spain, the Athena, the Arimati, Mongon, the number Kuntra Lopez, the Fratam, Penetra, Kari, half the Metro, Penetra, Kajila, Penetra, Vandana, Feria, Tripani, Cape, the Kuntra, the Jar, the Kuria, the Sacred, not to Allah, the Jesbola, the Paro, the Dunder. Hamales Detra Fada, Mihar, Kuri, Fahari, and the other Tankar, Defara, Spain half three of Vadagin, not penetrated Bola, Kuri, Fonoval, Tanaka, Fading Media Cape, Kuntari, Spain Kuntri Bola, Tangas, and Sakal, the Metro, Vakari, half three of Baton, and Sakal Terendini, Kubasing and Metam Kursk, Kuri, the half yard and things like carrying the ball, half the way. Yeah.

0: මිකමා ගොලිගෙන් එහෙනම් ස්වරන් උම්මීදී ගොතෙක් දුනියගේ හබර් ෆතරා වශයෙන් එතකුම් මිකන් කම්ෆාහා කොරුම් මේ ගෙන්දනී ඒ එතකෙ දුවස්ත ෆාතුවගෙන් ගොස්වී දිගවම්ග දෙමෙදුගා හංගුරාම හුට්ටා දාෆ බේවු මට්ටකා එබ්බසුමකන් ආදවේතෝ වාහක දෙකෙන් මුන්දාතා හම කොම්මෙ පහරක් වෙස් කොම්මෙස් කමේ දිමාවගෙන් එකන් එම්මෙ ෆහු වගුතු බොස්සුන්දාගෙන් ගොස් දෙෆරාතුන් රුලි මූුණු දක්කා දෙෆරාතන් එඹුරු තිබේ ගොතකම් මශ්‍රහ පෙනගෙන් ගොස් වනි දෙන් එහෙනමස් මිකමා ගොළුවාෆ දෙ මිහාර වරන් උම්මීදී ගොතෙක් මිකංගං උතුමුන් පාකිස්තානු බඩුවජ ශහබා ශරීෆ් බයංකුරබාහුවේ දෙෆරාතුක දෙමතුක දෙ මිහාර මෙති ගෑගනකන් හින් එබ්බසුමකාවුමග මගුමතීග කමන් එහෙන්කමුන් මිකමට්ටකා එතක ෆරාතකුම් වරන් උම්මීදී ගොතකුන් එබ උම්මීදී ගොතකන් එබ දෙකෙ මුන්දාකමුග ශහබා ශරීෆ් වෙස් වේ එකන් එගොත ෆාහග කුරබ්බාහ දෙ මිහාරු මිකංකමා ගොළුවාහ ඇමරිකා ඇරස් ඩොනල්ඩ් ට්‍රම්ප් විදාලු මෙති හොර්මෝස් කණ්ඩෝලින් දතු නුකර විතාශිපතිබ එතකෙ බෑරු ගෙන උළඳු තකෙන් මිහාරු ගල් කණ්ඩුගේ සරහද්දුග වාතීවේ ඒ උළන්ත වෙස්ද මිහාර ඉංජීන් ස්ටාර්ට් කොක්ගෙන් දතුර ෆෂන් වී වගුතු ආස්ෆිකමුගා දෙන් මිකමුගා ට්‍රම්ප් අධි ෆාහා කොරොමුගේ බයංකොරබාහ්වේ දෙන් හොර්මෝස් කණ්ඩෝල වෙස්ද මිහාර මෙති හොළුවේගෙන් දියමුගේ මගමතිය කමශා මිකංකම් මිකුරෙබුණි ඒනා එක්කමුගා ඇමරිකාගේ එබ්බෙස් රයිසකන් නොකරෙබුණු කමේ හොර්මෝස් කණ්ඩෝලි හොළුවාදුම් පද කමෙන් ඒනා කොරොබ්බාෆි කම විදාලුවෙහුවේ දෙ මේස්වර දෙකොළුණු ජිහේ වාහකය ගොතුග මිකංකම් මෙවතී ඒයි ඇමරිකාගේ රයිසුන්ගේ සමානු සමාන්තහුග තෙරෙන් කොන් සමානගේ කොන් රයිසගේ දවරුගතව හොර්මෝස් කණ්ඩෝලි බන්ධුවගෙන් ගොස්ස වනී ස්වාල් උපදිගෙන් දායර එකංකන් හංගිගාගෙන් දියේ වෙස් ඇමරිකා රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රියාසතුකම් ෆාහා කොරෙවිගෙන් ගොස්ස මෙවතී හොර්මෝස් කණ්ඩෝලි දෙ මිහාරෝ අදි හොළුමග උම්මීදෙක්ගා දුනියක ගෙන ෆරාතක තිබීරුග ට්‍රම්ප මිවිදාල වනි හොර්මෝස් කණ්ඩවල මිහාර හොළුවා ලෙබ්බි බේෆුලකී එයි ඒනා කමුගා දෙ මිගතක් වාහකතන් හුරිකමග වෙස් දෙවන් අදි පාහකුරේ වේ ඊරානු මිකමග බයංකුරා බය කංකම් වෙස් එයි ලුබ්නානා දෙකොළවෙස් මි කොරමුදා හංගුරාම හුට්ටිෆ ඔන්න ජෙහෙනකමග ඊරානුම් වේ මි එම්මෝයුගේ ශරුත්තකෙ කණඩාලාප එහෙන්කමුම් මිහින් හුරි කංකමුගේ තෙරෙයින් දෙෆරාත්ග දෙමැදුග අදිවෙස් මිකමුග හල්ලු කුරන් හුරි එතකෙ බෑර මස්සලත වාකමග ෆාහා කොරවගෙන් ගොස් ස්වමියෝතී දෙන් අදි එගිගෙන් එබදේ මිකම් ෆාහකොම් විලාතුග ඉතිහාතුග ෆරාතුම් වේ තපාත එකක බයන්ත දීෆ එගතුම් එගිගෙන් ගොස් වේ විලාතුගේ ඉතිහාදකි මී හොර්මෝස් කණ්ඩෝලි බන්ධුමුගේ සබුන් එම් මෙ බොඩු එ ගෙල්ලුම් හම උපුලමුන්දා එෆරාකමුග වායරුග එෆරාතුගේ තපාත එකක සියාසී බේ වෙෆුළුන් ඉස්සපුග තිබ්බවා බේ වෙෆුළුම් මි දෙව්වාහවා භයන්තයිකි වෙස් මිගතුම් පාහකොරවිින්දා කමෙකුතුගේ බෝ එක්කං එකතුම් විලාතුගේ ඉතිහාදුග රයිස්සා ඊ කොමිෂන්ගේ රයිස් උරසද බොන්ඩලෙන් මිකමාගුළුවා විදාලු වනී හොර්මෝස් කණ්ඩෝලි හුළුවිගෙන් දියමකි ඒ විලාතුගේ ඉතිහාදු මෙස දුනියක වරගෙන ෆරාත කොම් වෙස් උම්මීදී ගොතෙක්ගා ඒකමගේ මච්ච බලහට්ටයගෙන් තිවිකම එකමුගා දෙන් අදි හම මිගොතුම් පාහකුරෙන් එබදේ විලාතුගේ ඉතිහාතුගේ හාර්ජී සියාසතුග එම් ඉස්වරියා කාජ කල්ලාස් බයංකුර වාහුවේ මිහා හිසාපදෙන් දෙෆරාතුක දෙමතුක වාහකත දෙකේ වෙගෙන් මිමින්වර වෙස් මිහාර හාසිල් කුරුමග උම්මීදෝ ඉංගිරුගා දෙන් වාහකත කුරිය ගෙන්දම් වානී ඊරානුගේ නීකුලිය ප්‍රෝග්‍රාම්ග මස්ලයා බෙහෙගතුන් කමුගා තංකොලෙ ෆුනම් මි මස්ලා දෙෆරාතුම් වෙස් ගෙන්ගොස්කෙන් මිකම වෙස් හල්ලෙන් හෝදම් වානිකමග වේ ඒකාජා කදලාස් එකන් එකුත බයංකුර වාෆා දෙන් අදි වෙස් ඒක තෙරේක පාහකුරෙන් එබදේ ඒන වෙස් පාහකුර වාෆ වාකන් ඊරානා දෙකොළන් එලිපුරි තපා දෙක දති කරුන් ෆියෝල තකා මිකංකම ලුයේ දෙවිගෙන් දායරුගා වරක්ගෙන කංකම බදලු අන්න ජෙහේන එකම දෙන් විලාතුගේ ඉතිහාදුගේ හම ස්බේෆල එකම ගවා එන්ටෝනිය කොස්ටා ඒන බයංකොරවාහු වේ මිහා හිසාව කංකමග මෙ ආදෙ වුණු ඉරුගා දෙන් කුරියද්දාම් වී තපාත එකක අදි මකුත පෙනකින් දානය එකමුගා එහෙකමුන් හුරිහාකම වෙස් මිහාරුම පාහකුරේ මිදනී උම්මීදී ගොතයක කමශා එහෙන්නමස් අධිවෙස් මිකංකමග තෙරේගා බයකංකං හාසල් නුකුරේ වාකමග පාහකුරව එකමගේ ඒන වෙස් වේ එකං එගොත බයංකොරවාපා
1: මේ හංගුරම් හුට්ටාලමුගේ එබ්බසුමුගේ සයකුරන් හම ඊරානුම් වෙස් මේ නිමාෆ් වෛරුග ඊරානුම් මේ එබ්බසුම් ආදේ තෙරේ දෙකෙනි කොංගුතකත්තුම්
0: ඊරානුම් මිහාර මෙතී හංගුරාම හුට්ටා දාපා එබ්බසුම් එගොතුග බාබාගෙන් කුරිය දාංකන් එගෙන් එබදේ මිහා හිසාමක් කංකන් ගෙන ඉෆ වාතී වේ දෙ මිකමා ගුළු ආපි ඊරානුගේ තපාත එකේකි ඉස් ඔෆිෂල්ම් ඒක තෙරේග ෆොරින් ඩෙපියුටි ෆොරින් මිනිස්ටර් ගරිබාබාදී ඒනම්

0: Mika magulego tum baga da kamba angkor bafuwe. Mihai sama mi ade uni Iran mes masa ke kogin kamsa ahen nama si Iran mi ebasumaga di soy kuram miharu hamaji foy kamaga US kahada gota kang Amerika ya trust nuata itu bar nu kura kamuga den e itu bar nu kurung e oti sabota ke macha bayam wegen kamuga US na be kang gota bayam kuram bafu den e Adivesena Baha Kuria Gendam Bayankur Bahwe Mihatana Sekurum Tafati Kebasun Takavis America Hilaf Fuati Ve Adives Irana de Colon Elfuri Tafati Kifiorto Machave Sida Gotega Luye Deng Yagin Kamako America Adi Mihatana Goten Nima Fonuma Adi Mihuri Atakeber Kankam Vakam Gena Bayankur Bahwe Adi Dihas Fansavis Vanahar Gajun Mahu Irana de Colon Hamaldi Hanguram Fasagati Visam Vakta Kuria Daniko Kamga Enawe bayangkor bahwa anikka ekantang hamata korarwe deha sabis wana harga Februari moga syawis wana duhu Iran hamada dini sama egota defaratum mes daruga baddalwe wahakata kuria hamadani kokamuga we haribabadi ekang egota fahaka korob bahwa ehen kamum Amerika itibar nukurewe maragina kankang ebo hurikamasa mi draft mihar ekudawa defa wairuga mi gadi soe kurikamuga bias Iran mes defaratum Amerika sama soe kurikamuga bias Ebes itu bar nekam gah enabe bayang korup bahve ei itu bar nukurwe ne waragina kangkang ebo huri kamsa adibes Yahudi Israel obahatta control kurmaki Amerika kure fan wakam ekam gah enabe bayang korup bahve deng adi mikama gulu bahve Iran ke Foreign Minister Abbas Araghchi bayang korup bahve lumnana dekola mihar mihinga munda kangkang gah terem mes enging mida kamaki Israel control kofa beu maki ei Amerika kibaga waga bil kame nukang hama bumge bada kamuga adi nuni ekang kurang Amerika beno wakam gah wes belewe kama we Foreign Minister Abbas Araghchi Kangi kota bayang korup bahwa engkau demi itu gadis mihin hanguram hutada beu mataka soy korup engkau gak bias ei kuldi kota kau engkau gak edewe huria nati jangi farah hasil bagian dana engkau gak umi dewara kuda engkau gak we Iran gak deputy foreign minister garibaba diwis engkau kota bayang korup bahwa
1: me hanguram hutada muka ebas muka Lebanon us Iran himan apa we then me Israel engkau amal kofane kamuge kihavarege fursat toti
0: Israel mihar usmiyoti hanguram huttada bevmataka Iran America dimed wahata kuria danikon Lebanon ge dekun Beirut ge sarhatakan hamaladi warabordi gellun take difa media aditta duahu egotan hamala difa wayar go dem waragina farata kun tibi hama newa hi faata lagen kambes faha kore wigen goswe egotun iranu anika wage hamala ta ke yahudi israel difan kambes bone waragina tafate ke khabar fatra wasile ta kun be kan egota faha ko fe e fada kam hinga fi kam gawana ma miharo soy kurang hamaji fa miyen e basum mes hama den e fena wegen dani kamsha e fada hal ta kan kan hinga dani kam ge biru e bo kamuga bayang korba tafat iki analystum be kan egota faha ko fe go tum mashur analyst George Galloway wis kamuga macha we wahaka dakwa faha guram fashing ha waktu kudatam bang e bada kamuga bayang korba e na we egota wis wahaka dakwa den henna mas Iranun hamal din kamuka nuwe ehen kamu miha tu ka kangkang adi wis mi oti kamuga faha kuriwigen gos mi oti den adi Engi yang gosweh mihad Amerika Iran ada macam ebas makan as Israel control kogging Amerika ing sulhag magua Korea dah masih kekurang kamu gawano mihar mioti ikamu masalah wes Amerika wes iteriaga adi Israel wes iteriaga orang hulu kamu gitu kehinggam fasah kamu bani fah kure gosweh Israel ge is official kamaga Yair Golan ena mikama gule gutum bahaga dekom bayankor bahwe Israel ge bodu wazir kamaga magamaga miad mi hunne Benjamin Netanyahu ena eki mi are bare nebbe fle gutu ga ena fe ba feni wadan nawa kamuga ehen e gotan ena bisni wadan nawani America en buna ha gotakan Israel e baso munda anje ne fada gotakan Netanyahu amal korbamun gendawa kamang ena fa ha kurbeti kamaga wesre bayankor Adi Yahudi Israelum Iran ang hamaladi hanguram kuru mataka mihatan ang hoda fuwa gabil kang ei deng hamo netigen dan ecek kamuga mi ebasumang Israel amal kofi kamuga amal kofi kamuga wana wegen dan ekamuga we golani ekang egota fahaga kuru bahdeng mi gadi තපාත එකකි කංකම සේන පාහකරු වහවේ ඒ යහුදී ඉස්රයිල් මිහාර මෙති වර සරහදී ෆෙම්වරගු වරක් ගද භාරවරිකමෙන් හෝදාහකමන් ඒනාවේ භයංකොර බහ දෙහෙන්නමයිස් ඒ කිහාවරගේ භාරවරිකමක්කම සීදාගොතගේ ඒන භයංකොත් දෙවා පෙන් නුවේ මිහාරතුක කංකං වන්ගේර එංගිගෙන් ගොස් වේ ඇමෙරිකාගේ ඉදිකොල් සියාසී පාටී ඩෙමොක්‍රටික් පාටික ෆරාතුම බයි ෆරාතකු මිහාරු මේ එබ්බසුම් ඇමෙරිකායින් මේ එබ්බසුම ඇමෙරිකාන් සොයිකුරම් මසක කුරම් උදාතිීබේ එකමගේ මච්ච බස්වේ නුරුම් පාලකොප්වා ඊරාන අමාන් දෙවි බේෆලකී ඒ රයිස් නොල ට්‍රම්ප කම වෙස්බුණන තපාත් වාහකත දෙකමුගේ බදේ දෙන් ඩෙමොක්‍රටික් පාටික මෙම්බරුන්ගේ භයංකුරා පදයන් රයිස් ඩොනල් ට්‍රම්ප් ද බේෆලක්කු ඊරාන අමාන් දෙවි කමග වානම ඒ හගීගත වෙස් දෙ හෙදන එහෙන් එබස් ගොත නැති ගොයින් හුස් වගෙන් එලුබි ෆියවලක්කමග එකංකම් වෙගෙන් දානි ඒ එං වඩන්වාන රයිස් නොල ට්‍රම්පකී ඒ ඉස්රයිල් බුණගොත් වරබ්බොඩන් හදවා බේෆලෙන් අද යහුදී ලොබිය වරබ්බොඩත් තබායි වඩාගෙන් ඉස්රයිල් රුහේනය පද ගොතකන් හම හුරිහාසි අසතක එවෙස් බට්ටන් කොරබොමු ගෙන්දවා බේෆලක්කමග වාරු රයිස් නොල ට්‍රම්ප් මිපද එබ්බසුමකං ඊරානායකු අන්න කමග වානම නොත ඇස්වි කමග වානම ඒ දෙං හෙදේන එහෙන් එවෙස් ගොතෙන් නැති හම ගොයින් හුස් වගෙන් එලුබි ෆියවලය ගොතුග එකංකම් බෙලිවිගෙන් මිදනි දෙං අදිවෙස් එහෙන්කමෙන් එබෝයින් ඒ යහුදී ඉස්රායිලු මිහාරු වර බිරුගෙන් ෆවාකම් ඉස්රයිල් වරබොඩ බිරුගෙන් ෆවාකම් වනි පාහා කොරිවිගින් ගොස් වේගතුම් ලුබ්නාන් හමදදී අධි හංගුරාම කොරිකමග වියස් මිකමග තෙරේග යහුදී ඉස්රායිලන් අන්නානේ රද්දු හමදාත ලුබ්නානුගේ එතෙරේම් වෙස් සමා යහුදී ඉස්රායිලුන් එබදේ එකන් එකත හිඟානකමක් ගබූදු කොරමුන් එහෙන් කමුන් එමෙ පහුන් යහුදී ඉස්රායිලුගේ කැබිනට් බද්දලුම් වෙස් වනි බිමු අඩීග වර නේගේ සිරු තනෙක්ග කැබිනට්ගේ මෙම්බරුම් බෙන්ජමින් නෙතන්‍යාහු අයක් බදුල් කරවා හංගුරාමාගේ මශවරාතක් කුරිය ගෙන්දවාපකම් වනිෆාහාග කුරෙවිගෙන් ගොස්පා
1: නාසිම් අමි එබ්බසුමකා හමෙන් ඇනමස් අලුන් හංගුරාම ෆෙසිජිනම ඊරාන් කිහාවරකතෝ මේ හංගුරාමේ තයාර ෆෝතේ
0: ඊරාන් මෙති හම හතියාර හිපා හම තයාර වගෙන් කමග වේ ඊරානුගේ හම හාතිමු අන්බයායගේ හෙඩ් කෝටස්ගේ හම ඉස්බේෆලක් කමගවා අලි අබ්දුල්ලාහ එකන් එකොත භයංකොරවා ඒන භයංකොරවා වනී ඊරානු මෙවති අද මිගතන් අද එබ්බසුමකන් අන්නම් හම ජෙහිගෙන් එකමග මච්චේ එතක බෑර වාහගතකේ දෙකේ මුන්දිය එකමග වියස් අද එකමග වච්චන් අද ඩ්‍රාෆ්ට එබ්බසුම එකුලවාලි පො එකමග වියස් ඊරානු මෙවති ඊරාන හම කුල්ලි ගොතකන් හමල්දී හංගුනාම පශ ගෙන් පාන එකමුගේ තයියාරීග එකමග මච්ච වරබොඩ ෆාරවෙරි වගෙන් කමුග හෙන්කමුන් ඊරාන මිනුන් එහෙන් එබස් කොතෙන් එක්කමසා ඇමෙරිකා පද යහුදී ඉස්රායිල ගුළුම් බොඩු අද එකවරි ෆරාතෙන් ෆරාතකන් ඊරානුන් කොම්මෙන් ඉතුබාර කොරන්ජය එබස් අබෝතක එබස් එක්කමුග අලි අබ්දුල්ලාහි වේ එකන් එගොත භයංකොරවාාෆා අදිවෙස් එන භයංකොරවාාපු වේ යහුදී ඉස්රායිලකි ඒ මිහිංගමුන්දා හම හුරිහා කමිගෙ තෙරෙන් එකංකන් ගෝස්කුරම් මසෙක කොරම් උලේ ෆරාක්කමසා එහිංකමුන් යහුදී ඉස්රායිලුන් හම කොම්මිකම වෙස් හම ගෝහුන් ගෝහක් ගෙන්ගොස්වාන තිීවේ එකංගු මච්ච වෙස් ඊරානුන් ාර වෙරුවේ බලහට්ටාගෙන් ඔන්න ජෙහේකමුග ඊරානුගේ කරුස් මිසල්තකා අධි බෙලිස්ටික් මිසල්තකා අධි එනුම් වෙස් හතියාරතකා අධි හංගුරාමයක්ගේ හම හුරිහා ස්ටඩජියෙන් හුරි වරරඟලත් අයියාරක්කමසා එහෙන්කමුන් බේනුන් හිෆන් ජෙහේ වකු තවමුන් හම එකංකන් කොරුවේන ෆෙම්වරග ඊරානුගේ අස්කරියයා වර රඟලු ෆෙම්වර එක ගායමේ බෝ එක්කමුග වේ අලි අබ්දුල්ලාහි එකන් එගොත ෆාහා කොරවා දෙම් මෙති ඊරාන් ඊරානු රද්දුදී දිෆාග හංගුරාම් කොරමුගේ ගාබිල්කම බලයාරුග එහුරිහා ගාබිල්කම නත්තාලි විජ්ජිකම වේ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් එෆහරකු විදාළු එෆා ඊරානුගේ කණුගේ සිෆෑන්ගේ හම හුරිහා ලස්කරින් තකා හම උළන් තකා සාමාන්‍ය වෙස් වනි කණුගේ අඩිය ෆත්තාලිෆකම වෙස් ට්‍රම්ප් වේ බයං කොරවාාෆා දෙන් එහෙන්නමස් ඒ ෆදා එකකන් කොරේ වාකම ට්‍රම්ප් භයංකොරවාපු වායරුග කීවගෙන්තෝ හොර්මෝස් කණ්ඩෝලියග ඇමෙරිකාය හම පහත ඇමෙරිකාගේ ඔලොන්තක හම පහත ජෙහෙන ෆෙම්වරන් ඊරානුගේ රද්දු ඒ අන්නනී ඒ කීවගෙන්තව බුණේ මශුර ඇංගලස් ජෝර්ජ් ගෙල් ඔයවිස් වේ සවාල් කොරවාපා ඇමෙරිකාගේ නේවීන් මත කණුග සිපෑන්ගේ ලස්කරීන්තක හම නුහිෆේට්ටි බාර් බොඩුවගේ මිදනී ඊරානුග හම එවස් කණුගේ උලන්තවගේ ආදී විමුණා කණුග සිපෑන්ගේ ಎಸ್ ಗಾಬಿಲ್ ಕಮೆಂಡ್ ನೇತುಮುಂತೋ ಏನಾವೆ ಸುವಾಲ್ ಕೊರ್ಬಾಫ ಹೆಂಗ ಕಮುಂ ಈರಾನ್ಗೆ ಎಬುನಾ ಮುಳಿ ಖಂಡುಗೆ ಅಸ್ಕರಿಯ ಎಕ್ಕೊಂ ಹಮ ಖಂಡುಗೆ ಅಡೀಗತೋ ಯೋತಿ ಫೆತಿಗೆ ಗೊಸ್ಫ ಬುಣೆ ಏನಾವೆ ಸುವಾಲ್ ಕೊರ್ಬಾಫ ದೆ ಮಿಹಾರ ಎಬ್ಬಸುಮ ಕಾಣ ಮಸಕ್ಕೆ ಕುರವೇರುಗ ಏಕಂ ಕಮು ಮಚ್ಚ ವೆಸ್ ಅಮೆರಿಕಾಯಿಂಗ್ ಮಿ ದೂದೇನ್ ಮಿ ಜೆಹುನಿ ಮಿ ಕೀವೆಗೆಂತೋ ವೆಸ್ ಬುಣೆ ಏನಾವೆ ಸ್ವೆಸ್ ಹಮ ಇತರು ಸುವಾಲ್ ತ ಕೊರ್ಬಾಫ ಹೆಂಗ ಕಮುಂ ಈರಾನ್ ಮಿ ಯೋತಿ ಹಮ ಹುರಿಹಾ ಕಮೆ ಗೊಸ್ ವರ ರಂಗಳ ತಯ್ಯಾರೋಗೆ ಕಂ ಹಿಂಗೆ ಬದೆ ಅದಿವೆಸ್ ಈರಾನ್ ಗೆ ತಫಾತ್ ಏಕೀಕ ಆಫೀಸರ್ ಭಯಂ ಕೊರ್ಬಾಫ ಇತರು ಎಕ್ಕಮೆ ಮಿ ಈರಾನ್ ಮಿ ಹಾಯರ್ ಇಸ್ ನೋ ವಸ್ ಸಾಲಿಸ್ ಹೋಗೆ ಹಗರಾಮೆ ಬಯಾ ಕಮ್ ಗೆ ಈರಾನ್ ಗೆ

0: ගණකම් මරුවදිය මිහුන් අදත් මිහාර් දෙපරාතුම් අදත් ගුණාජාකම් ගවානම මිලියනකවර මතිවානක ඉගෙන් ගොස් වෑර යෝකරයනු එකනිවස් මරුව මිහුන්ගේ අදතු මිලියනකං අරාකම් ගවේ. දෙ මෙහිමිකං ඉගරුක දෙන් හම එම නොරක්කාතරයේ හංගුරාමය ගොතු යති මෙදුරුමතිගේ හංගුරාම මෙදුරුමතිගේ හිඟමුන් එබදේ හංගුරාමගේ එතකේ බෑර් සිල්සිලා බොලතකේ ඒගොතුම් ඇමෙරිකා ඊරානාදේ මෙදු හංගුරාම කුරේමුන් එබදේ බාබු මන්දපු කඩෝලීග යමනාදේ කොළම් ඉස්රායිල ඇමෙරිකායින් හංගුරාම කුරමුන්ගේ බදේ ආදි ගజ్జායා දෙකොළම් ෆලස්තීනුග යහුදි ඉස්රායිල් හංගුරාම කුරමුන්ගේ බදේ යහුදි ඉස්රායිල් දුම්නාණන් හැමල්දී හංගුරාම කුරමුන් සේබදේ. දෙ මෙහි මිකං එංගෙරුගා ඉරාග එතරේග ස්තපාත එකක මස්වත පහ කරෙන් ගොස් වේ හංගුරාම් වෙරි අමල්තහුගේ ගොතුගා. දෙ මිහාතු කංකං එංගෙරුගා දුනියේගම් මිහිග මුන්දා තපාත එකක හංගුරාම තකං හමයිකනි බලාකම ගවාන දුනියේග මිකමුන් හුස්වගෙන් වාහම එව්වෙ සරහද නෙතේ බුණවේ මින්වරම් මිහාරුම් මි හමලදී හංගුරාම කුරුමුගේ මස්වත පුලාවිගෙන් ගොස් වාකම ගවේ. නයිජීරියයා ගෙවස් එතරේගවසම දාහලී හංගුරාම හිංගමුන්ගේ බදේ මියම්මා ගවසම වර වරුගද දාහලී හංගුරාම හිංගමුන්ගේ බදේ ඒගමුග අස්කරීයා තපාත එකකි හතියාර හිපි ජමාත්තකා දෙමෙදු බුණවේගතුන් මියම්මාග එකනි වෙස් එංහාහපුර ගින ජමා ඒගමුගේ අස්කරීයා දෙකොළ හංගුරාම කොරමුගේ බදේ. අදි මිහි මිකං ඔන්ඉරුග ඇෆ්‍රිකා මිමුණ සබ්සාහරන් ඇෆ්‍රිකාගේ සරහත්තවග මිහිමනේ ගමතවග තෙරේගේ තෙරේග බුරුකින පාසෝය මාලි අදි නිජේ පද ගමත වෙස්මියති හම වර වරුගද හංගුරාමයගේ තෙරේගකම් පාහ කොරෙන්ග බදේ මී දෙෙන් හම දාහිලි හංගුරාමත මිකමග ගුණාලේ මෙම්වරුකමග වායරුග හම ලීබියාවස එපදෑන් ඉංගිරුග අදි දුනියගේ හිඟමුන්දා වර බොඩු මසලේ වේ තහත එකහි පරාත්තකුම් පාහ කොෆේගතුම් විබුණා ඉන්සර්ජන්සීගේ මස්සල වේ එපරාත්තකුම් බොඩු මසලේගතුග පාහ කොෆේයි. ඉන්සර්ජන්සි මි බෙලවෙනි දවලතා දෙකොළන් හතියාර හිපා බගාවැක්කොම කුල්දියකම් මිබුණා උතුර අරයාගන්න බොඩති තමරරුද පද ඉංගලාබි හරකාත්තක් හිංගුමග මච්චම් ඉන්සර්ජන්සියේ මි කියා ඔලනි එහෙකමුන් මිපදකංකම් වෙස් දුනිය ගහම වරජන ගමතෝග හිඟමුන් එබදේ හම ගුණමුග සම අදදු කරන් දතිවා මින් වරන් මිපදකංක හිඟමුන් එබදේ පාකිස්ානුගේ තෙරේග හතියාර හිපාගෙන් දවලතා දෙකොළ හංගුරාම් කරුම මස්සල්තන් අද ඉන්ඩියගේ තෙරේග හිඟමුන් බදේ තුරුකී විලාතුක හිඟමුන්ගේ බදේ. දෙ මෙහෙන් ගොසම් වරක් ගෙන සරහල්තවග ඒකංකං එකත හිඟමුන්දා අයරුග හම උතුරා දෙකුණු කොරයාගේ මස්ල වෙස් මෙොන්නන හම හුළුපලාගෙන් ගොස්සම් බොඩ හංගුරාමේ ෆෙහිදානය හිවා හිසාපුග හම හුරිහාකම වෙස්වාහ කොරවිගෙන් ගොස්වා අදි හතියාරුග වාදවෙරිකමකී අදි හතියාරු වික්කුමා උපෙද්දුමා විපද කංකම් වෙස් මි පාහ කොරවිගෙන් දාකමේ ඒගොතුන් මිබුණ දාහිලි හංගුරාම තහුගේ තෙරයම් බේරුගමත වන්නමුන්දා මස්සලේකී වෙස් මී පාහ කොරෙවාකමේ ඒගොතුම් සූදානක මිහිඟමුන්දා හුලි හංගුරාමයාගේ තෙරිය තපා දුනියගේ භාරතකුම් මෙහාර වදෙපවාකම් වනින් පාහ කොරේවා. මෙහෙ මේකං ඔන්ගෙරුග විලාතු ගමතවකු සරහත් දුඟ වෙස් හම දෙදවල එද්දවලත අනෙදවල තුගේ නුගුලුන්ත බොඩුවේ හම දුෂ්මනකං ඉතුරුවේකෙන් ගොස් හම බොල්කන්ග වෙස් මෙහාර මෙති වරන් නුරක්කාතරි හායතක හම හුරිහාකමේ ගොස්වකම් වනින් පාහ කොරේවා. තිය පාහක කොරේ පදෑන් දුනියක මිහාරු මිමස්සලම් මෙදුරු මතිගම් ඇමෙරිකා ඊරානුග මස්සල එකන්ය නූ පාහ කොරෙන් ගොස්ස මෙති ඊරාන ඇමෙරිකා දෙමෙද සුල්හ හෝද මසකෙ කුරා පදෑන් හම දුනියගේ මෙහෙනිහෙන් සරහල් තවගම් මිපද ගොතක සුල්හෙන් හෝද මට්ටකා මසකෙ නුකුරවේකම ගවානම හම හුරිහාකමෙත් දුනියග බොස්සුන්දෑගෙන් හිඟාදානය හිසාවක්කංකං හිඟාදානේ ඒ තපාත් භාර්තකුම් මසල් තහුග තෙරය වනමුන් දෙම් පෙශේණී බොඩති භාර්තවග මෙදුග අනෙක්කා වරක් බොඩති නුගුළුමා දුෂ්මනුකං අධි කුරුමැතුන්ත එගුතුම් පෙශිගෙන් ගොස් දුනියගේ එබ්වන අදි දෙවන බොඩ හංගුරාමය සිංහා ගොස්ව වාකම් වනී පාහග කුරෙවිගෙන් ගොස් පා.
1: නාසම් වර බොඩ ශුක්‍රයන්ගේ තොමියදුගේ මවලුහක් ගුඩ එකතුන් තේ හිස්සා කොල්ලේ මවුල් මතා උම්මේදු කුරණි ඇමෙරිකා ඉස්ව ඊරානුන් ඊරානයකු ෆෙසි හංගුරාම නිවුමක ගෙනමට්ටකා එබ්බසමක අමතයි අරු මගුලෙ ගොතති බෙෆුණ වර මුහිමු බේනුන්තරි අදි තෆ්සීලී මවුදුමාතක ලිබුණුකම ප්‍රෝග්‍රාම් බෙල්ලෙවි අදි අඩු සේ හුරිහා බෙෆුණ ශකුර දනවන් වරන් උෆාවරි වගතුකුලක එදමු වකිවෙලන් වස්සලාමු අලයිකුම්.